주여 따랑이의 주나이 주여 때포바의 떡고또나이 주여 먹고포 때보츠 기타 걸포바의 헤레나이 어떠어떠 주여 마이 떠우랑아 무하나 주여 마 미히킹아 와테 떠르르누이 에떠코 포카파우 이따 거치무아 포우치카와 에떠 헤레나이 이따 급행아 떠라바이 누쿠 마 마테 추아 치리치리 Ngā mate tua mano mano, haere ia mano anui, haere ia mano aroa, haere ia mano wa, o tia tuki te pō, haere atura, aiu! Tau wāra ia te pō, tūtoko ake ki te o mārama, aiu! Kei ngā hota miro ngā pūhara keke, huri nai ngā matu, whakapiri mai ki te kaupapa e whakawhānui nei, Yo tātou pūkanga whakapuaki, i tā tātou reo, i a tātou tikanga. Kia whai hua, kia whai pakiaka anō tā tātou hui i tēnei rā. Nā reira tēnā koutou, tēnā koutou, mauri ora ki a tātou katoa. Aiu! Matariki tō rewa i te pae, karanga mai rā! Kei ngā whiti wai tohu i te tohu ai Māori, ko tā te ori ori nei. He whakatō i te mauri me ngā koranga, mohi wai te rangi, ki roto tonu ki a mātou. Iwa i te wānanga, iwa i te pūkenga, iwa i te oko o te wai o te wawatā. Anei, ngā kupu whakamihi e.